හරය ඔයිසා ඉමසිනා එම ගියයි දෙනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතකින් පත් නෝ නියබල අපතේවත සෞදි බාකුම්ලාසේන පූජා වත්කින් විසම
1: Ovintis, nei maki informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.